ආගත නාසරී මහල්ලා පහිලා ගගන බෑතාල රාභචන්ද දීපක බනේ තාරිකා මණ්ඩල ජනක මූති තුහූප මලයානලෝ පවන චවරෝ කරේ සගල බනරායේ ෆූලන්ත ජෝති කෑසී ආරතී හොයේ පව ඛණ්ඩනා තේරී ආරතී අනහතා සබද වාජන්ත පෙහෙරී රහව් සහසතාව නෑන නාන නෑන හැහ තෝහේ කව් සහස මූර්ත නනා ඒක තෝහී සහස පාද බෙමල නාන ඒක පාද ගන්ධ බෙන සහස්තාව ගන්ධ එව චලත මෝහි සබ මෑ ජෝත ජෝත හැ සෝයේ තිසද චන්නන සබ මෑ චන්නන හෝයේ ගුර සාක්ඛී ජෝත පරගට හෝයේ ජෝත සපාවන් සුවාරතී හෝයේ හර චරණ කවල මකරන්ද ලෝභිත මනෝ ඇනදනෝ මෝහේ ආහි පියාසා කෘපා ජල් දේහේ නානක සාරං කෝ හොය ජාතේ තේර නායේ වසා රාග ගෞඩී පූර්බී මහල්ලා චෞථා කාම ක්‍රෝධ නගර බහ පරහයා මිල සාධු ඛණ්ඩල ඛණ්ඩාහේ පූර්බ ලිඛත ලිඛේ ගුර පායා මන හර ලෙබ මණ්ඩල මණ්ඩාහේ කර සාධු අංජුලේ පොන වඩාහේ කර ඩණ්ඩාවත පොන වඩාහේ රහව් සාකත හර රස සාධන ජාණයා තන අන්තර හැ කණ්ඩාහේ ज्यों ज्यों चलहे चुबै दुख पावहे जमकाल सहे सिर डंडाहे हर जन हर हर नाम समाने दुख जन्म मरण पव खंडाहे अविनाशी पुरख पाया परमेसर बहु शोभ खन ब्रह्मंडाहे हम गरीब मसकीन प्रभ तेरे हर राख राख वड वड्डा है जन नानक नाम आधार टेक है हर नामे ही सुख मंडा है राग गौड़ी पूर्बी महला पंजवा